ඊලාටේමට සයික්සකට සෑ නැතේලා ඒක ආක්දාමියටමින් එකනි වන්න පෙක්මීම මට එලාට අක්වෙලා හොඳ බොටතුන් අභික්කුත් නනිල්ලබොත් තන්නක මගින්මගු විලාට එකනම් තන්න අතාතානෙත් ඉලුවෑන්නේ තේම නනි සිලාව මටේලා තනෝනි කාටලිකුටමක් සමක් සනුට සාගයා නැතිවූ

0: ඉලා තේමට අකෝ එලා නුන වොටුන් විකුට් එම කමලාවමට එලා තම්න නන්න ලබොත් දෙකනි මොන පෙක්මී ලාවමට එලා තක්වත් නමිසලු ටාවුන් ඕලාටුටම් තම්න තවා බෑමියටෝයොක් මෙලනී අනවට ලික් තවනය කතවලාවම එලා තාතා ඉලුවෑනින නිසි ලාටුටම් තක්සමෝ සිවිසින පලවයෝ ්‍රීසා කෙත්සුක් කොල්ලාටී ලාවමකුට සානයක් තිගු.
1: Melani, tamani Winnipeg me ilagi saugavi nani lavot kivalir mione tama ungauji mimata unika runnarovi hano summaloni ilausilau.
2: Mai dai ko iluvinga nani yau mai tamani nani yau he matala tu alo ani lau no eni ko ne lau kema man kau tinia katta suni tigo nami iluva kema mangan. Kalu buiwa ma kea ekon. Charmaine, tikta korina. Angin gila kasunga atwi. Pihua gila kasunga. Kauti blu. Ana ma mea tu pekatau ngi mea umala tu. Tema ilaga ilaga nega pekatau yulu ane kauna lea. Na ma mea kama te aile lao kasunga. Ihu malak bega ma few minutes or an hour or so. Or less than an hour, Okalukanilasunga. Ilaum Pekatao Meawasunga. Kuhiani Pekatao Meawala Ama Kuweautunga. Kanga Tea Mea 1968. My dad, Aula Lakimana Matamonga, Yirnga, Aula Yingila Alataga, Kihia Charmaine, Okaluk Makeaini. September 1968, when my dad, Ayahani, Tamani, Lock him up, Yasuni, Nani Yau him up, Mango, Aperit Manga, Sibui, Ayahani, East 310, Illiterate, and actually with the number, Daima, my dad, Takohami.